පවන විජාය ඒහෝ සාචා සොහෙලා සාචය කරගාව ගාවතා සොහෙලා කාර සාචය නිත්තේ සදා සතතය අවහේ සච්චෝතය අවහ ජාතද පාවේ ගුරිමහජනා බජාවහේ ඒහෝ සරි සබනා

කරංග සේවක ප්‍රපරණාර සේවකී රාකදනකාරා සෝ සේවද දයා ප්‍රවතාරනාන සෝ සේවසා සස්මරය අපන දනක ප්‍රදාටක අපන සේවක සර්පරාක අපන දකෝදේපටයි අපන සේවක නාම ජපයි අපන සේවක යපත්‍රාක තංගයදම කෝන ලකේ ප්‍රක සේවක කෝන පෞතේ ප්‍රක සේවක උතේ උචයි ජපර අපන සේවා ලය නාන සෝ සේවදා දේපටයා නිකී කිරීම කදරා කේ ප්‍රසම් කරලස් කර කොට ලක්හයි जिसका साधना करता होता को राख दे करा मानस जतन कर्तव्य बात के कर्तव्य थे जाट मारण राखे उन्हें कोई सर्वजिया कर राखा सोए काहे सोच करे रे प्राण जप नानक प्रभ